0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: හිමබිහි රක්කා තෙරවුම්
2: හිමබිහි වැක්සින් දෙඩෝස් හමකුරුම්
1: සාබෝන් ලෑගෙන් අද්දවුම්
2: කෙස්සා කිඹි අලානම අඟයා නෙෆෙ නිවාකුරුම්
1: හිමබිහිගේ එවස් අලාමාතෙන් හුරනම මාස්ක් එළුම්
2: ಅದಿ ಹಿಮಬಿಹಿಗೆ ಅಲಾಮಾತೆ ಹುರಿನಮ ಎಕಹೆರಿವು
1: ಹಿಮಬಿಹಿಗೆ ಅಲಾಮಾತೆ ಫೆಣಿಜನಮ ಲಸ್ನು ಕುರಬ ಸಿಹಿ ಫರ್ವ ಹೋದವ
0: ದಿವೆ ಎಫ್ಎಂ ನೋದಿ ಹೇಕೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್

මාදමා මුළි කවුමුහි පහට්ටන් තිබී මිය දුගෙදරින්. මාදමා හරු මීහුනවවානී ඉගේ මිය දුගෙදරින්. මාදමා එබ අන්නකං දන්නන් තිබී වෙස් මිය දුගෙදරින්. හාදබොඩුසි මායකේ උෆුලං ගොති මිය දුගෙදරින්.

0: එතම් මිතනෝ එතම් මිතනෝ එතම් මිතනෝ
1: ඒතම් මිතනු මි බෑග මියදු බලාලානි වියට්නාම් ගෙවර හාස තැනකමකවා හාලෝන් පේය. වියට්නාම් ගේ උතුරුග ගල් ෆොෆ් ටොන්කින්ග ඔන්න හාලෝන් පේයකි ගුදුරතී රීතිකම මුලි දුනියේග වෙස් මශූර් වෙෆාවා කණ්ඩෝඩිගේ. වියට්නාම් බහුන් හාලෝන් මිනමුගේ මානයකී තිරිය ෆෑබා ඩ්‍රේගන් නගා. ගදේමි වාහකතව ගබුනා ගොතුන් මී රත්තන් උෆෙදුනී ගවමු හිමායක් කුරුමටකා ඩ්‍රෙගන්තකෙන් උඩුම් ෆෑබා එසරුමෙන්ගේ අංගෑන් ජවාහිර්තකෙක් කණන් එළුමු. මි වාහකයකී වියට්නාම් මීහුන් මිකං ගපුූලු කුරා ගොයි. ඒ ජවාහිර්ත මිහාර් ෆෙන්නන් එහුරී රීති ජසීරා රත්තකා බදල් වෙෆාකමක් එමිහුන් කියාවුලේ. මි සරහත්තු එමෙ බොඩ ෆාහග කුරවෙනී වෙහිකුදෑකෙ සාෆු මූදා මූදු තෙරේ මච්චන් උෆලිෆාවා ಸೋಲಸ್ತೇಕೆ ವರೆಕಿನ ಲೈಮ್ಸ್ಟೋನ್ ಕಾಶಿ ವೆಲಿ ನುವತ ಹಿಲ ಫರುಬದತಕ ಕುದಿ ಜಜೀರಾತವುಗೆ ಸಬಬುಂ ಏತ ಮಿದೆ ನಹರಗೆ ತೆರೇಗ ಉಫೆದಿಫಾವಾಮಿ ಫರುಬದತವುಗೆ ಮತೀಗ ಗಿನೇನ್ ಹೆದಿಫಹುನ್ನನಿ ವರಪ್ಪೋ ಚಂಗಲೀತಕೆ ಮಿಗೆ ತೆರೆ ಬಯ ಬೊಡೆತಿ ರತ್ತಹುಗ ಕುದುರತಿ ಬೊಡೆತಿ ಹೊಹೊಳತವ್ವೆ ಸುರೆ ಮಿಸಾಲಕ ಸುಂಗ್ಸೊಟ್ ನುವತ ಸರ್ಪ್ರೈಸ್ ಕೇವ್ ಫದ ಹೊಹೊಳತವುಗೆ ತೆರೇಗ ಹುನ್ನ ಹಿಲಾಗೆ ಫಾರ್ಮೇಷನ್ ತಾಕಿ ಮೀಹುಂ ಆಶೋಹುವಾ ಫದ ರೀತಿ ಮಂಜರ್ತಕೆ ಹಾಲೋಂಗ್ ಬೇಯಕಿ ಹಮೈಕೆನಿ ಕುದುರತಿ ಮಂಜರ್ತವುಗೆ ಇತುರುಂ ಬಯಕು ಮೀಹುಂ ದಿರಿ ಉಳೆಮುಂ ಅಣ್ಣ ಹಿಸಾಬೆ ವೆಸ್ಮೆ ಫೆಮ್ಮತಿಗ ಹದಾಫವಾ ಕೇತಹುಗ ಉಳೆ ಮಸ್ವೆರಿಂಗೆ ಆಯಿಲಾತ ಮಿ ತನುಗ ದಿರಿ ಉಳೆ ಫತುರ್ವೆರಿಂ ಆಮುಕೊತೆಗ ಮಿತನ್ ತಜೀಬಾ ಕುರಣಿ ಜಂಕ್ ಬೋರ್ಡ್ ಕಿಯ ಸಕಾಫಿ ಲಕುಡಿ ಬೋರ್ಡ್ ತಕೆಗ ಕುರ ತತುರ್ತಾಕು ಮಿಗೆ ಇತುರುಂ ಕಾಯಕಿಂಗ್ ಹದಾಗೆಂಗ್ ಕುದಿ ಹೊಹೊಳತವುಗೆ ತೆರೆಂ ವದೆ ಫೊರಿಫಾವಾ ಫಳುತಂ ಹೋತುಮ ರೀತಿ ಮೂದುಗ ಫೆತುಂ ಫದ ಕಂಕಮಕಿ ವರಂ ಆಮು ಹರಕೆತಕೆ ನವಾರ್ಸ್ತೇಕ ನೋದಿಯ ಹತರುವ ನಾಹರು ಯುನೆಸ್ಕೋ ವರ್ಲ್ಡ್ ಹೆರಿಟೇಜ್ ಸೈಟೆಗೆ ಗುತುಕ ಕಂಡಾಳಾ ಫವಾ ಮಿ ಅಜಾಯಬೆ ಕಹಲ ಸರಹತ್ತಕಿ ವಿಯೆಟ್ನಾಮ ಜಿಯಾರೆ ಕುರ ಕೊಮ್ಮೆ ಮೀಹಕು ವೆಸ್ ದಾಂ ಬೇಣುವಾ ಎಮ್ಮೆ ಮುಹಿಮು ಎಂ ಮಂಜಿಲ್ ಎತಂಬಿತನು ಮಿ ಬ್ಯಾಗ ಮಿಯದು ಮೌಲುಮಾತ್ ಕೊಳೆಂ ಮಿ ಗೆಣಿಸ್ತೀನಿ ಹಾ ಲೋಂಗ್ ಪೇಯ ಬೆಹೆಗುತು
0: ಎತಂ ಮಿತನು ಎತಂ ಮಿತನು එතම් මෙතනු
2: රාජ්‍යහෙන්දනා

0: Thank you.
1: හික්ගෑම් අඩුතක එහාම හික්ගෑමු මියසිකායකු නොදි හෙකෙන් නැකහත් දිවහිෙම්.

දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස් නොමදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM අබදුවස් එම්මගාතු

අමේකන 96.1 MHz දිවයේ FM. තිය හුන්තරින්ගේ එමෙ මග්බුල් ෆන්නානුන්ගේ ලවත ඇඟිනි කිහවරක. ඒ ෆන්නානුන්ගේ මවුදු මාතෙඟිනි කිහවරක.

කොම්මේ හප්තයි කිව්ස් හෝම දෝහගෙරේ අග්ගටි පනදෑ අමයි එකනි නෝදි හැකෙ මෙග හර්ට් දිවහි එෆෙමු ඒ කන්නේ දෙක් ජවන්නේ දෙක් මන්නේ අගල ගන්නේ දෙක් අකිසේ ගමතට

0: දිවහිFM දිවහින් නායකු නොමදිහ එක මෙගහට්ස් නොමදිහ එක මෙගහට්ස් දිවහිFM
1: ඒ මාවෙස් සුට්ටා දෑෆින්
2: අහරම සුට්ටා දෑෆින්
3: ඒ ලිස්ටක මාවෙස් හිමනාලා
4: අමිල්ල ෆෑසාන්දෑගෙන් අමිල්ල හසිඟට ගෙල්ලුන් දිරුමකි කිහා මොයකමේ එහෙම මාවෙ සුට්ටා දෑෆි
5: දුම්ෆයි අහරුමෙගේ හතුරේ දුම්ෆතුගේ ඉස්තුමල් කුරුම්ගේ සබොන් දිමාවා සිහි මස්සල්තෝගා අහරකු හැම් මිලියන වරකින මිහු මරුවාකම තෆා සිසාප්තකුන් දක්කා ಫಸ್ನು ಜೆಹಿ ಅವಹ ದುಂಫತುಗೆ ಇಸ್ತಿಯು ಮಲ್ಕುರುಂ ಹುಟ್ಟಾಲ ಮಾಹಿಂಗ
6: ಹಿಮಬೆ ಜೆಹಿಫಾವ ಮೀಹೆಗೆ ಫರಾತುಂ ಎಹಂ ಮೀಹಕ ಬಲಿ ಫೆತುರುದಾಣೆ ಮುದ್ದತಕಿ ಕೊಬ
7: ಬಿಹಿನೆಗುಮ್ಗೆ ಹತರು ದುವಸ್ಕೂರಿಂ ಬಿಹಿನೆಗುಮ ಫಹು ಹತರು ದುವಹ ಹಮೆಯ ಬಲಿ ಜೆಹಿಫಾವ ಮೀಹಗೆ ಫರಾತುಂ ಎಹಂ ಮಿಹುಣ ಬಲಿ ಫೆತುರುಮ್ಗೆ ಫುರ್ಸತೋವೆ
8: ಹಿಮಬಿಹಿಗೆ ಅಲಾಮತೆ ಫೆಣಿಜನಮ ಲಸ್ನು ಕುರವ ಸಿಹಿ ಫರುವ ಹೋದವ
0: නොදී එක මෙගහට්ස් දිවෙහි FM අබදුවස් එම් මෙගාත
9: ඉස්ලාමී උදරෙහුග ෆමාලේ ෆාවණී හරුදනා ශක්සියෙත්තුගේ අලිගත විදුවරු
10: අල්කුන්මෙන් එම්ෙන් වෙස් තන්න ගොතුග ඉස්ලාම් දීනුගෙ හිමිනේ අලුකම්ගේ දායිරායා මුආමලාතුගේ දායිරාග බය කන්තත වකි ගොතක කුරුම්වණී රසූල සොල්ලල්ලාහු අලෛහි වසල්ලම් වාජිබ් කුරෆාෆා

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුළුම් බොනතෙන්නේගේ එතන් ඉහසාසේ
1: මෙහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙපා අහරෙන් එකෙනෙ කොල්ලා හිඟච්
2: ආදේශ කරන් දෙක තුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හික්කෑම වාහකත අසරුකත රාකුත කායකු

0: රීති අබදුව සරීති
1: ලවයින් අඩුව හලම්
2: බේනුන්ත ලෝබිවා කරඇතක නුවත එකවරියක ලවයින් හස කොල්ලම් බේනුන්ත ಕುರಿಯಾ ಗೆಂದ ಎಹುಂತರಿಗೆ ಹೋವುನ್ ಶೋಗ ಕೊಮ್ಮೆ ಎಹುಂತರಿಕ ಬಸ್ ದಾವ್ರಮಗೆ ಫುರ್ಸತ್
1: ಎಹುಂತರಿಂಗೆ ಕೊಮ್ಮೆ ದೋಹೆಗೆ ವೆಸ್ ಹೆಂದನು ದಿಹೆ ಜಹಾಯ್
0: ನೋ ದಿಹೆ ಎಕೆ ಮೆಗಹರ್ಟ್ಸ್ ದಿವೆ ಎಫ್ ಎಂ

0: വൈറൽ വൈബ്. Viral vibe. Hey.
1: දැන් මේ බලාලනේ බොලිවුඩ් ෆිල්මේ දුනියගේ දුවස්වි ක්ලැසික් ලව එකම වා බහාරෝ පූල බරසාඕ මේ ලවය.
2: බහාරෝ පූල බරසාඕ මේරා මේ
1: ලවේ කියලා ලවයගේ රාග ලෙමා আদি හුෂේලුම්ගේ සබුන් බොලිවුඩ් මාස්ටර්පීස් එකේ ගොතුග ගිනබේකු සිෆකුරා ලවේ. ලවයගේ ෆුරිහම ඔකෙස්ට්‍රේෂන රිදමුන් අඩුවහ මීහුණ ලවයගේ දක්වා ලෝබීගේ අසරු ගදකන් ඉහුසාස් කොල්දුවා. ಮೊಹಮ್ಮದ್ ರಫೀ ಗಡು ಇವಿಗೆಂದಿಯ ಮಿಲವಾಗೆ ಕಾಮಿಯಾಬಿಗೆ ಸಿರ್ರಕಿ ಹಮೇಕಣಿ ಏಗೆ ರಾಗೆ ನು ಏಯಿ ಮ್ಯೂಸಿಕ ಬಸ್ತಕ ತಸ್ವೀರು ಎಕ್ವೆಗೆ ಗಿನಸ್ತೆ ಫುರಿಹಮಲವೆ ಮಿಲವೇಕಿ ರಿಲೀಸ್ ಕುರಿತ ಎತಕೆ ಅಹರುತಕೆ ಫಹುಂವೆಸ್ ಅದಿವೆಸ್ ಅಡುವಹ ಮೀಹುಣ್ಣ ಏಗೆ ಅಸರು ಎಮ್ಮೆ ಫುಮ್ಮಿನು ಕುರ್ವಾಲವೆ.

0: දිවහිම් දිවහින්නායකු නොමදිහ එක මෙගහටස්
1: නොදිහ එක මෙගහටස් දිවහිම්.